මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්මා.

0: එමෙ ලෝබිවා එමෙ ගයාවා ගඩි අහරුතකෙ වන්දෙන් ලෝයිබායකු අඩුවෙහි ටී ටයිම් රික්වෙස්ට් මිෆහරු කුඩ බදලකායකු එමෙ කමුදා ලවතන් අඩුවහමුන් කොම්මෙ 30 මිනිටකුන් අලගුණු වෙන්කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾ ಸಹದ್ಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದ್ಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮ ಕದಮ
1: ಹವಿಯರ್ ಸಾಗಡಿಗೆ ಬೇವೆರಿಯ
2: ಮಿಲಮ್ ಹಲತಿಫ್ ಲಂ

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break.
2: නොදිය එක මෙගහර්ස් දිවෙහි FM. අබදුවස් එම්මගාතුවේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙ එකී එකී කං කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනි එහෙම වෙගෙන් ඒ අල්ලාහුගෙ හිකමෙ ෆොලොන් එකං හමජස්සවා ෆාවා ගොයි කං කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදමුගා කොම්මෙ මීහකුවෙස් එහෙම මීහුන්ගෙ ඛියාල හුරුමෙත්තෙරකොන් හිතුමි මෑ මීහුන්ගෙ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකි තිමාගෙ අමිල්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගෙ කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමං එකශීගෙන්වා මීහුන්ගෙ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකං එකංකංකුරුන් අغලබීයතත් තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිබාවෙගෙන් නොදානෙකං می امت گمان نبی یا ونی انگوافا اتر ایک لیگ فانکی اسلامی امت مین اللہ دیکھے وی ام میری ویتی نمونا کن کی ریت قرآن گا انگوافا وا ہندو اسلامی امت نسب وا کم می حکویس ایک لیگ فانو دیکھے وی ریتی نمونا یا تبا وان جہینے اتر مین نبی یا گے سیرت دراسا کفی کم می حکا وانہناوی گے نوان حقیقت کی ඉතුරු එක ලේගෙ ෆානුගෙ ખાස්ස ෆොලුකංකමුගයා මුලි උම්මතක් කොරිමතිවා කංකමුගා කමං එක ශීගෙන්වා අදි එක ලේගෙ ෆානු ඉතුබාරු කොරවවා මිස්මිහුන්නා මශ්වරා කොරවවමුන් ගෙන්දෙවිකං අමිල්ල ෆොලුකංකමුගෙ මිසාලකි ඉතුරු එක ලේගෙ ෆානුගෙ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලැබි ආයිෂතුගෙ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකයාගා ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಬದರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೊತ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹಿ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الأمر آل عمران سورة جي ستيك فانساس نوانا آية ماناي أدي كانتكو غا كاليغ فانو اميهننا مشورا كرواش دنياوي كانكمو غا مفدا هردنا أصول كان إليفا واحدو مسلمون جي ترين بايم ميهم مي أصولا خلافا عمل كرامون داتا فنكمي هتاما هوريكامي شكين نگوتو غا تمايا فنكوتكي ಎಮ್ಮೆ ಮೊಳುಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆ ಮೀಹುನ್ನ ಫೆನ್ನ ಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳುವೆಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮಾನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನ ಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜೆ ಮೀಹೆಕೆ اللہ فرہم گتوگا ایمان ویگن تیبے مومنون نکی دے دنیے گے نصیب ورین کموگا اللہ کنڈ علو وافا وائرو ایبا میہنگے کیباگا اشاگن فاوا متی وری صفت کامدو کیرد قرآنو گے اتن آیتگا بیان کرا وافاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفسو تاوگا ای صفتان اشاگن نیومون ای نفسو تا زینت تیر

එවරින් හඟුරාම නුකුතුමං එදේනම එකමං හතියාරායි තකෙති එවරින් තයාරකුරීහෙ. එහෙන එක්කම කලේගෙ ෆානුගෙ අරිහුගා එවරින් නුකුතුම අල්ලාහු නුරු සවාෆි දෙන් එවරින්ගෙ හිව්වරු දෙරකුරවා කන්නෙකුරවිය අදි හඟුරාම නුගස් ඉශීන්ද තිබේ මීහුන්නායකු තිය බෑ මීහුන් තිබේෂේ ඉංගෙවියේ.

0: කොම්මේ හප්තාය කිවිස් හෝම දෝහෝගෙරේ අග්ගටි පනවෑ අමයකනි නෝදිහයක මෙගහර්ට්ස් දිවහි එෆෙමු
1: එහෙනම්

ගඩින් හතරගඩ සාලි සම් මිනට මෙහන් වැනි හිඟා ෆුන් වදේක මෙග හර්ට්ස් දිව එෆ්එම් ටීටම් රික්වෙස්ට් මිගඩ කුරිය මෙදනි පස්කඩ ඉතිරිස් හිඟද ෂෝ යකික කුඩු කුරිය දානි එහුන් තෙරෙන ෂෝග බෑරුම්ග ෆුර්සත එබේ පීස මෙ යා මෙදෙක ෂෝග බෑරුම්ග ෆුර්සත හුළු අලහ මෙති දැන් බෑවිරුවන් බේනුව ෆරතකු පීස මෙ යා මෙදෙක නන් නොට් කොල්ලන් දෙ මීගේ තුරු මෙසේජ කු බෑරුවන් බේනුව ෆරතකු මෙස් බේනුව මෙසේජ ක අඩු හාලම් බේනුව ලවයක එකීක පීස මෙ යා මෙදෙක නන් නොට් කොල්ලන් දෙ මීගේ තුරු TikTok මෙ ෂෝ ලයිව් කරමු දාති TikTok බෑවිරනේ ෂෝග බෑරුම්ග ෆුර්සත උන්න අනිකස් එහුන් තෙරියගේ ලවෙ මිෆහරු ලව වර හාස ಫರಾತಕು වර හාස ಫರಾತಕ හාස කොල්ලා ලවෙමි මේක නේ හාස ಫರಾತಕು හාස ಫರಾತಕ ಶೆಮತೆ ಮಲ್ಲವ ಅಡುವಹಲಿ මේ ಕುಂ ಫರಾತಕು ಕುಂ ಫರಾತಕು ಲವೆಕ ಎಂಗೇನ್ ಎಂಗೇನ್ ಕಮ ಬಲಾ ಅಡುವವಲ್ ದೇನಾ.

ගඩින් පස් කෙඩි ආශාර මිනට දෙන් ෂෝ ගෑගන කනියුම කහම මෙ වැනි ආසෙනම් සතිස් ජහල වෙන් ලවෙද්ද එම එහුන් තෙනින් ලවතෝග තෙර මි ෆර්ම තෙන කස් ටික්ටොක බෑවරින් ගේ ලව මි මි ලව කි ෆාසිලා කිය ඇති ෆව වර හික් ගැම්රීත් ලව වර මෂුරෙගෙන් දිය ලව නූරාගේ මොල් එක්ටින ෆෙනෙගෙන් දිය හික් ගැම්රීත් ලවේ

0: TVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි පික්යාම රීත ලවතසා
2: රේ ආතස් කුරියේ
1: නුවදි හේක මෙගහස් TVFM ගේ මෙහන් දෙයි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්

කලේගේ ෆානං හයෝගොතෙන් මෙදවරු වෙච්ජනම එකන් එවරෙන්න්නම් හිතාමයක වෙතෙ. අධි කලේගේ ෆානම් මොසයි බාතෙන් මෙදවරු වෙච්ජනම එවරෙම් බුනෙතෙ. හම කශවරුම් තිමම්මෙන් කුරිස්වර මිතිබී රක්කාතරකම් ගා හිපෑගෙන්නේ. අධි උෆලුන් තිබෙ එවරෙන් එඹුරි හිඟෑදානෙතෙ.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තක ඛියාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබ එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාගේ හමජෙහුමා කුරි එරුම බේනුන් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාවගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුන් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ් බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහ් දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙබ්බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙන් නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුමක් වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරන් ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

0: මිෆිම් ගලවත ආලීස කියාවරක කමුදේ කියා ගයාව ලවත කෙමෙ
1: මම මේ ගණින් ඉන්නානේ හඩි එම්ම ලවයබ්ස් ඉමෝෂනල් නෝයිම ලවයබ්ස් ඉන්නානේ දැන් මර හාස්ය කුඩකු ජගදව දැන් හම ලවත ගලෙන් හදාපති මේ මිහුණා ලව කියාපති මේ මිහුණා එච්චෙන්ගේට මර
0: යගින්
1: සීදා
0: මිසුනාන වෙලාවෙ ගෙලෙමයිච්චසේ
1: ඔහොහො එන්නේ ගිදාන
0: ඒ ලෙමයිච්චසේ නාහන ෆිල්ම් එක මිහිමනේ කංකමා කුලෙගොත මිසුසුවා කරණේගේ බෙක් ගමසෙක්ක කොපති බිමි උනායච්චසේ නාහන ඉංගේ එහෙමෙම ලවතකුන් දෙන් ඔතිසුවා ඉංගේ ෆිල්ම් කැම ෆුරතමන්න ලවේකි ඒ මිසු කුරාණ සුවතකි
1: එම්ම ෆුරතමන ලවකි හාරම් වහ චාලති
0: නෝ නෝ නෝ නෝ මර නෂාද වෙන් ගන්නාන
1: මස්ති මස්ති
0: මි ලවයාගේ තෙරෙන් අද එහෙන් හාදිසායෙන් එහෙන් කමෙන් වාතම වෙස් දක්කානේ එකොන් කමේ හම මි ලවයාගේ තෙරේග ෆිල්ම් දක්කානේ එහෙන් කමෙන් හිංගමුන් දාතම් වෙස්
1: යුප්ප මාලයන්න තම
0: බරාබරූපෙන් ගොඩාත් මොලේ නසීබෙන්න
1: ආයුප්ප මාලයන්න
0: බරාබරයි

0: එම්ම ශලිලාව ෆිල්ම්ගයි
1: ඕකේ එම්ම රංගල හෙමච මීලාව අන්නනි ෆිල්ම්ගේ කොන් හිසාබේග
0: තිලවන්නානේ දතර ගොස්කෙන් ඔල හිසාබෙන් ඉන්නානේ දම්බරෙක් ගානේ කොමස් බාවකිව ජස්සයන් කන්නේගේ ආ හිසාබ වන්නානේ
1: ඔහ එහිසාබවර බොඩ ති දතුරු දැන් තී හැම අස්ලම්මා එකීග දක්කා මන්සර බල් මන්සර දැන් ආයිලායන් අස්ලම්මා කෑවෙනි කුරුවන් උලේකන් ඒගුණු හිසාබුන් අස්ලු දෝ බොඩ මිලව යන්නනි ඒරෝ ඔන්නනි හිද්දෙවි ෆතා හිද්දෙමුනි
0: වද මි රංගලු තයි ති තෙරෙන් දෝ මින්නනි
1: ආ දෙමෙද අස්ලම්මා උෂා මිලව ෆෙෂේරු ග දක්කාණි හැම නෂම් ෆෂාණි ගේ හැම බීච් එක කෑරි ගති බෙගේ හැම කපුල් ඩාස් කොත නෂම් ෆෂාණි මිලව ෆෙෂේරු ග කොල්ලවෙන්
0: ಫಿಲ್ಮ್ ರೀತಿ ಲವ
1: ಓಕೆ ದೆನ್ ಕುರಿನ್ ಲವಾಸ್ ಬಿಡಿದಿ
0: ಹಾ ಎಲ್ಲವ ಎಮ್ಮೆ ರೀತಿ

0: මිලවන්නේ ෆිල්ම් එක කොහොම හිසාබෙක
1: ඔෂා ඒති අන්නාන යෝපයා ඔෂාගේ කෑවෙනි
0: බරාබර් මිහාර එබදේ බරාබර් එංගෙ දරිෆුල යූනස් ස්ටේජ් ග හොෂාලනි කොන්න මෙක්කියාලවේ
1: සීදාලවෙන් ඉන්නනමනේ මේ මගේ හාලතු
0: මීමගේ
1: හාලතු මම්මා අඩෝසවා
0: බරාබර්

0: ඊමා උම ෆහුන් තියබෑමිහුන් තියතිබි කාෆිරු වෙෆාකං කශවරේ තියබෑමිහුන්ගේ තෙරෙන් බයක තිමන් රස්කලාන්ගේ අෆූ කුරෙවියස් අනෙ බයක තිමන් රස්කලාන්ගේ අසාබ් දෙව්වමේ එයි හම කශවරුන් එවරෙන් කුව්වෙරි බයකම්ගා වීකමට්ටකයි.
1: දිවෙහිෆම් දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝර්.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: කීතු කුරානුගා බයන් කුරවා ෆාවා ගුතුගා අල්ලාහන් ඊමාන්වා මුඅ්මිනුන් දෙනගන වේන සිෆතහුග තෙරෙන් එස් සිෆයකි කොම්මෙ කමෙක් ගාමෙ අල්ලාහව වකීලු කුරුන් උරිහා කමෙවෙස් හිංගවා රාවවා ෆරාතකී කීරිති අල්ලාහුකන් හිතුගෙ අඩින් කබූලුකො උරිහා කමෙවෙස් එකලාංගයා හවාලු කුරුන් නමවෙස් එයි එකමා ගුලේ ගොතුන් තිමායක් කුරෙවෙන් හුරි හුරිහා මසෙක්කතෙක්කො නිම්මු මක්ෆහු මූමිනුන් දෙනගනවේ අනෙම් මුහිම්මු සිෆයකී එබෑමිහුන්නකී බොඩෙති වෙගෙන්වා ෆාෆතකා ފާޙިޝކަންކަމުން މުޅިން ދުރު ހެލިވެފައިވާ ބައެއްކަމުގައި އެބައިމީހުން ވާކަން މީގެ މާނައިކީ އެބައިމީހުންނަކީ ބޮޑެތި ފާފަކަމުގައި ބެލެވޭ ﷲ ޝިރުކު ކުރުމަށް މީހުން މެރުމަށް މައިންބަފައިންނަށް އުރެދުމަށް މިފަދަ އެންމެހާ ބޮޑެތި ފާފަތަކުން މުޅިން އެއްކިބާވެގެން ތިބޭ ބައެއްކަން އަދި މިފަދަ ކަންކަމަކީ މޫމިނުން ކުރުމަށް ހިތަށްވެސް އަރާނެކަމެއް ނޫންކަން ಮೂಮಿನುಂಗೆ ಕಿಬಾಗ ಹುಣ್ಣಂಜೆಹೆ ಅನೆಂ ಮುಹಿಮ್ಮು ಸಿಫಯಕಿ ಎಬಾಮೀಹುಂಗೆ ಮಚ್ಚ ಬಯಕು ಅನಿಯಾವಿರಿವಿ ನಮವೆಸ್ ಎಬಾಮೀಹುನ್ನ ಅಫೂಕೊ ಮಾಫುಕುರು ನಮವೆಸ್ ಎಯಿ ಅಲ್ಲಾಹು ಹರಾಂ ಕುರವಾ ಫಾವಾ ಕಮಕಂ ಮೀಹಕು ಅರ ನುಗನ್ನಹಾ ಹಿಂದಕು ಎಫದ ಕಮಕಂ ಅರ ಗಣವಿಜ್ಜ ಹಾಲುಗ ರುಳಿ ಔಮಕಿ ವಾಜಿ ಬೆಕ್ಕಮುಗ ಇಲ್ಮುವೆರಿಂ ಬಿದಾಳುವೆ ಮೂಮಿನುನ್ನಕಿ ಅಫೂಕೊ ಮಾಫು ಕುರ ಬಯಕ ಉಮುಗೆ ಇತುರ ಅಲ್ಲಾಹ ಫುರ್ಹಮಯ ಇಜಾಬ ದೇಮೀಹುಂ ಮಿಗತುಂ ಅಲ್ಲಾಹು ಎಬಾಮೀಹುನ್ನ ಕಮಕಂ ಅಮುರು ಕುರವ್ವಾಫಿನಮ ಎಕಮೆಂ ಅವಹ ಕುರುಮಂ ಎಬಾಮೀಹುಂ ಅವಸ್ಸೆಗನ್ನಾನೆ ಅದಿ ಎಕಲಾಂಗೆ ಎಬಾಮೀಹುಂಗೆ ಮಚ್ಚ ಕಮೆಕ್ ಕುರುಂ ಮನಾ ಕುರವ್ವಾಫಿನಮ ಎಕಮಕುಂ ದುರು ಹೆಲಿವುಮ ಎಬಾಮೀಹುಂ ಅವಸ್ಸೆಗನ್ನಾನೆ ಏಯಿ ಎಕಮೆಕ್ ಕುರುಮಂ ಅಮುರು ಕೊರೆವುಮುಗೆ ನುವತ ಎಕಮೆಕ್ ಕುರುಂ ಮನಾ ಕೊರೆವುಮುಗೆ ಹಿಕುಮೆ ಎಮೀಹುನ್ನಂ ಎಂಗಿಫಾ ನಿಕ್ಕಮುಗಾವಿಯಸ್ಮೆ ಮೂಮಿನುಂ ಫಾಹಗ ಕುರೆವೆ ಅನೆಂ ಮುಹಿಮ್ಮು ಸಿಫಯಕಿ ಎಬಾಮೀಹುನ್ನಕಿ ನಮಾದು ಕಾಯಿಂ ಕುರ ಮೀಹುಂ ಕಮುಗಾವಾಕಂ ಆದೆ ಎ ನಮಾದಿಗ್ಗೆ ವಗುತುಗ ಎ ನಮಾದಿಗ್ಗೆ ರುಕುಂತಕ ಶರುತುತಕ ಐಕು ಎ ನಮಾದೆ ಫುರಿಹಮಯ ಗೆನೆಸ್ ಗತುಮಂ ಅವಸ್ಸೆಗನ್ನ ಬೈಕಮುಗ ಎಬಾಮೀಹುಂ ವಾಕಂ ಅದಿ ಮೀಗೆ ಇತುರುಂ ಮೂಮಿನುನ್ನಕಿ ಎಬಾಮೀಹುಂಗೆ ದೀನ ದುನಿಯೇಗೆ ಕಂಕಮುಗ ಮಶ್ವರಾ ಕುರಾಬೈ ಅದಿ ಅಲ್ಲಾಹು ಎಬಾಮೀಹುನ್ನದ್ದೆ ವಿರಿಸ್ಕೊ ಹೇದಕೊಂ ಹುಳೆ ದೀಲತಿಬೈ